ආවද හල්ල මොනි මොන විදයි වේද මෙනි හල්ල වඩානි මොකද කියලා Thank you.